ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් උදුලි වැඩසටහන තුළින් ඔබත් සමඟ පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. 5BA 103.1 තරංග මාලා ඔස්සේ හා 5BA World හරහා අප සමඟ සම්බන්ධ වී සිටින මුස්ලිම් දෙනාම ඉතාමත් ලැඟතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද මැයි මාසයේ 19 වෙනි අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩසටහනත් සමඟ ඔබ වෙතන මම ඔබ හිතවත් නායන් පෙරේරා. ඉතින් මේ වෙසක් මාසය පුරාවට ඔබ වෙත ගෙනෙන ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනා පවත්වනු ලබන්නේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසි තිබ්බටුගොඩ විසුද්ධි රතන ස්වාමින් වහන්සේ විසින්. ඉතින් හොඳයි, ඒ එක්කම අද දවසෙත් වෙනද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක ආසු කරගෙනයි මේ රාත්‍රියාම අපි ඔබගේ ආලින්දේ ඔබ සමඟ ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේනම් රැඳී සිටින්න ඔබ සමඟ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමඟ.

ඔබමින් සම්බන්ධ වී සිටින අඩි ලෙඩ්ලක් අන ගුවන් විදුලි වැඩසටහනත් සමඟයි. අප දැන් මේ සූදානම් වෙන්නේ වෙසක් මාසය පුරාවට ඔබ වෙත ගෙනෙන ධර්ම දේශනා මාලාවේ මේ සතිය සඳහා ගෙනෙන ධර්ම දේශනාව ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. අද ධර්ම දේශනා පවත්ව ලබන්නේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටුගොඩ විසුද්ධිරතන ස්වාමින් වහන්සේ විසිනි.

සැදැහැවත් පින්වත්නි, වෙසක් සඳ උදාවෙද්දී අපේ සිත්වලට දැනෙන්නේ පුදුමාකාර ශාන්තියක්. අදින් වසර 2600 ගණනකට පෙර දඹදිව ලුම්බිනී සල් උයනේදී මේ ලෝකයම ඒකාලෝක කරමින් උපත ලැබූ ඒ මහා ප්‍රඥාවන්තයාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ ජීවිතය දෙස අලුත් විදිහකට බලන ආකාරයයි. අද අපි සැවම එක් වී සිටින්නේ ඒ මහා කාරුණිකයාණන් වහන්සේට උපහාර දක්වන්නටයි. බුදුහිමියන් දේශනා කළේ අත්ත දීපා විහරත කියන දේශනාවයි. එහි තේරුම තමන් තමන්ට පහනක් වන්න යන්නයි. අපි වෙසක් දිනට ලොකු කුඩා පහන් දහස් ගණනින් දල්වනවා. ඒත් ඒ බාහිර පහන් සුළඟට නිවිලා යනවා. නමුත් ධර්මයේ නැමැති පහන අපේ සිත ඇතුළත දල්වා ගත්තොත් ඒක කවදාවත් නිවිලා යන්නේ නැහැ. අපේ ජීවිතවල තිබෙන අඳුර මොකද්ද? ඒ තමයි මෝහය හෙවත් නොදැනුවත්කම. අපි බොහෝ වෙලාවට අනුන් කරන වැරදි දකිනවා. අනුන් ගැන කේලාම් කියනවා. අනුන් සමග තරහ වෙනවා. ඒ තමයි අපේ සිතේ තියෙන අඳුරු තැන්. වෙසක් පණිවිඩය අපට මතක් කර දෙන්නේ ඒ අඳුර දුරු කර ප්‍රඥාවේ ආලෝකය දල්වා ගන්නා ලෙසයි. සදහැවතුනි, මේ වෙසක් සමයේ අපට කළ හැකි සරලම නමුත් උතුම්ම දේ තමයි මෛත්‍රිය පුරුදු කිරීම. අපට වෛර කරන අයට පවා ඔබ සුවපත් වේවා කියලා සිතන්න පුළුවන්ද? අපේ අසල්වැසියාට කරදරයක් වූ විට හදවතින්ම උදව් කරන්න පුළුවන්ද? තමන්ට ලැබෙන දෙයින් තව කෙනෙකුටත් කොටසක් දීලා සතුටු වෙන්න පුළුවන්ද? අන්න එතන තමයි සැබෑම බෞද්ධයා ඉන්නේ. බුදුදහම කියන්නේ පොත්වල තිබෙන දෙයක් නෙවෙයි. එය අපේ වචනවල, අපේ ක්‍රියාවල සහ අපේ සිතුවිලිවල තිබිය යුතු දෙයක්. වෙසක් කාලයට පමණක් සිල්වත් වෙන්නේ නැතුව වසරේ සෑම දිනකම අපේ සිත් මෛත්‍රියෙන් පුරවා ගන්නට අපි අද අදිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් ඔබ දල්වන සෑම පහන් දැල්ලක් දෙසම බලන විට එයින් නික්මෙන ආලෝකය වගේම ඔබේ සිතත් පිරිසිදු කරගන්නට උත්සාහ කරන්න. වෙසක් තොරණක ඇති ලස්සන රූප ටික වෙලාවකින් අතුරුදහන් වෙලා යනවා. ඒ වගේම අපේ ජීවිතයත් අනිත්‍ය බව නිතරම සිහි කරන්නට ඕන. ලොවට ශාන්තිය උදා කළ ඒ තථාගත බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් සැබෑ නිවීමේ මාවතට පිවිසෙන්ටත් මේ උතුම් වෙසක් මාසය තුළ ඔබ ලබාගත් ආගමික ශක්තිය ඔබේ ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාර කරගන්ටත් ඔබ සැමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.

0: حكومه قصر البرمائي.
1: ශ්‍රී ලංකාවේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හදිසියේ මිය ගියද එය එයාබස් ගනුදෙනුවට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා. කපිල චන්ද්‍රසේන මහතාට අමතරව සිද්ධියේ තවත් සැකකරුවන් සිටිනම් විමර්ශන කටයුතු කරගෙන යාමට බාධාවක් මත නොවන බවද ඔහු සඳහන් කළා. චන්ද්‍රසේන මහතාට අමතරව සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සහ රණමැතිතුමද සිටින බැවින් ඔවුන් ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනෙහි උදාරපර නීතිය පාවිච්චි කර ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවත් තානාපති අංශ හරහා ඒ සඳහා අන්‍යෝන්‍ය නීතිය සහයෝගිතා ආධාරද ලබා ගැනීමට ප්‍රතිපාදන පවතින බවත් ප්‍රතිභා මහනාම හේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. එම ක්‍රියාමාර්ග වලින් ගෙන්වා ගැනීමට නොහැකි වුවත් අවසාන ක්‍රියාමාර්ගයේ ලෙස සිද්ධියට අදාළව ඕස්ට්‍රේලියාවේදී නඩු පැවරීමට හැකියාව පවතින බව ඔහු සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව කුමක්ද යන්න නිශ්චිතව ස්වාගෙනීම සඳහා ඔහුගේ සිරුරු කොටස් එයාගේ රස පරීක්ෂකරට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. මරණයට හේතුව ස්වාගෙනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. රෝදුරේ මුද්‍රා පාඨක අවයව හා නියපොතු සියල්ල රසායනාගාර විශ්ලේෂණය සඳහා රජයේ රස පරීක්ෂකරට යොමු කර ඒ අනුව සම්පූර්ණ වාර්තාවක් ලද විගස සමස්ත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. නියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර අරවින්ද සිල්වා මහතාට අයත් කොල්ලපිටියේ පේදරිස් පාරේ විමල් නිවසක කාමරයක තිබී හමු වූයේ ඉක්ුත් 8 වෙනිදායි. චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරයේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රී අන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත් කරනවා. කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් දේපළ මිට සමාජයේ කුළුල් සංවාදයක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළතුරු අදහස් කිහිපයක්
2: මේ ඉතාමත් ඛේදනානික අවස්ථාවක්. මේ වගේ සකසහිත මරණයක් තුළ කොහෙද පටන් ගන්නේ කොහෙන්ද අග අවසන් වන්නේ කියන ප්‍රශ්නේ ඇති වෙලා තිබෙනවා. දැන් මේකේ අන්තිමට ඉරිද්දරව් වෙලා තිබෙන්නේ මේකේ ඥාති සම්බන්ධකමක් තිබ්බේ නැහැ බේල් එකට ලබා ගන්න. ඉතින් එහෙමනම් ඇයි මේ එක පාට රියරෙස්ට් එකක් ඉල්ලගත්තේ? අන්තිමට මේ මරණයෙන් අවසන් වෙනවා නම් ඒක ඛේද වාචකයක් ලෙස තමයි කියන්න පුළුවන්. අපර කනගාටුයි මෙමනේ වායි නොවේවයි කියලා අපි ප්‍රාර්ථනා කරා. ආණ්ඩුවක් මේ සිස්ටම් චේන්ජ් එකක් ආවම මේ වගේ සිස්ටම් චේන්ජ් නෙමෙයි ජනතාව විශ්වාස කරේ. ඉතින් නැවත යථා තත්ත්ව ප්‍රජාතන්ත්‍රවාදීව කතාව නෙමෙයි ක්‍රියාවෙන් ඔප්පු කරන්න කියන එක මේ අවස්ථාවේ කාරණේ කියනවා.
3: අපිට මේ ජීවිතේ ලැබිලා තින්නේ කෙටි කාලයකට. ඒ කෙටි කාලය තුළ ජීවිතය විඳිමින් සමාජයට ආදර්ශයක් දෙමින් අවසන් ගමන යන එක තමයි හොඳම දේ. දැන් කපිල චන්ද්‍රසේන මහත්තයාට ඔය ඉරණම අත් කරලා දුන්නේ කවුද? ඔය ඉරණම අත් කරලා දුන්නේ ඇත්තටම රාජපක්ෂ වරු. ව්‍යාපාරයක් කරගෙන රස්සාවක් කරගෙන හිටපු මිනිස්සෙක් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ CEO කරලා ඊට පස්සේ එයාබස් ගනුදෙනුවට සම්බන්ධ කරලා එයාබස් ගනුදෙනුවේ ඇතුලේ එමික ලංකාවේදී ඇත්තටම හෙලියුණු හොරකමකුත් නෙමෙයි. ඒක ඇතුලේ අල්ලස් ලෙස ඩොලර් මිලියන 2ක් අරගත්ත කාරණාවනේ මේ තියෙන්නේ.
4: අද වෙනකොට ජීවිත දෙකක් අහිමි වෙලා තියෙනවා. ආණ්ඩුවේ පොලිසියේ ක්‍රියාකලාපේ නිසා ඔවුන්ගේ බොරු සාක්ෂි ගන්න ගිහිල්ලා ඔවුන්ගේ බොරු සාක්ෂි දෙන බලපෑම් කරලා ඔවුන්ගේ ජීවිත අහිමි කරගන්න තැන්ට ආණ්ඩුව උන්ව තල්ලු කළා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ කෝටි 80ක් අන්තරස් දහන්න වීම පිළිබඳව පැමිණිලා කරපු කෙනාව අද මොකද වෙලා තියෙන්නේ? ඔහුගේ ජීවිත නැති වෙලා තියෙන්නේ. ඒවා සිය දිවි හානි කර ගැනීම. අනිත් ඒවා නෑ.
5: මම දන්නේ ජනතාව කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ ආණ්ඩුවේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක සම්බන්ධයක් තියෙනවා කියලා. අපල චන්ද්‍රසේන කියලා කියන්නේ චූදිතයෙක්. චූදිතයින් ආරක්ෂා කිරීම කියලා ඔහු විසින් ඉල්ලීමක් සිදු කරලා තිබුණා නම් සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න පුළුවන්. නමුත් ස්වේච්ඡාවෙන් එහෙම ආරක්ෂාව ලබා දීමේ ක්‍රියාවලියක් හෝ නීතිමය තත්වයක් අද වෙනකොට ලංකාවේ නැහැ. සාමාන්‍යයෙන් බැලුවහම ඔහු මේ යාම වාසි වෙන්නේ රාජපක්ෂලාට.
1: මේ අතර එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසෙක් ලෙස කැඳවීමක් ලැබී තිබෙනවා. ඒ අනුව 12 වෙනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනීසෙක් ලෙස හිටපු ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණා. 2019 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් A330 ගුවන් යාන 6ක් සහ A305 වර්ගයේ ගුවන් යාන 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2කට මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේ ඇයි? එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳ වන නියුමාලි විජේනායක මහත්මියට චෝදනා සමයිල්ල වුණා. විමර්ශන අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පැවසුවේ මෙම ගනුදෙනුවේදී තමන්ට ලද ඇමරිකානු ඩොලර් මිලියන 2කට මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් බව කපිල චන්ද්‍රසේන මහතා පැවසූ බවයි. නමුත් ඊට විරෝධය දැක්වූ ජනාධිපති නීතිඥ රයන්සි අල්සකුලරත්න මහතා අධිකරණයට දියුණු ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශය ලබා ගෙන ඇති බවයි. භාණ්ඩාගාර කොල්ලිය පිළිබඳ පාර්ලිමේන්තු මුදල්කාරක සභාවේ වාර්තාව මතින් ආත්මයක් නොමැති පරිගණක යන්ත්‍ර මත වරද පැටවීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙද්දී ෆ්‍රී ලෝයර් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මහබැංකුවටත් භාණ්ඩාගාරයටත් සිය වැරදි වසා ගැනීමට මාසික කාලයක් ලබා දෙමින් පහළ බබක්කමේ නිලධාරීන්ට වරද පැටවීමට උත්සාහ කරතයිද එම නිවේදනයේ සඳහන්. එම වාර්තාව පුරා හුරු කරුණු වාර්තා කිරීම පමණක් දැකිය හැකි අතර මුදල් කමිටුව සිය ව්‍යවස්ථාපිත වගකීම හැල්ලු කර ඇතැයිද එම සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් නීතිඥ කීර්ති තෙන්නකෝන් මහතා අදහස් පළ කළා.
6: භාණ්ඩාගාර මංකොලේ පිළිබඳව මුදල් කාරක සභාවේ වාර්තාව හුදු කරුණු වාර්තා කිරීමක් කරුණු සැඟවීම සඳහා ආණ්ඩුවේ බලල්ලතක් ලෙස ක්‍රියාත්මක වීමේ තත්ත්වයක් අපි දකිනවා. ඔවුන් මේ සිද්ධිය මාසයකට ආසන්න කාලයක් දැනගෙන හිටියා. මේ පිළිබඳව වගකීම දරන්නේ කවුද, මෙය වළක්වා ගත හැකිව තිබුණාද කියන මූලික කාරණා සොයා ගැනීම තමයි මුදල් කමිටුවෙන් බලාපොරොත්තු. හැබැයි ඒක වෙනුවට සිදු කරලා
7: තියෙන්නේ
6: ස්වාධීන කරාට පස්සේ මේ වගකීම ක්‍රියාවලියේ ගුණකරුවා බවට පත්වේ. මේසා විශාල මුදල් කන්දරාවක් පාලනය කිරීම අනුමැතිය දීමේ තනි වගකීම තනි අධ්‍යක්ෂකවරයෙකු වෙත ලබලා දීලා තියෙනවා. ඒක නිසා තමයි මේ මංකොල්ලය සඳහා වන ඉඩ ප්‍රස්තාව සකස් වෙලා තියෙන්නේ. මේ වාර්තාවෙන් කිසිම තැනක කියන්නේ නැහැ ලේකම්වරයා සිදු කරපු මේ වරද හින්දා තමයි මේ මංකොල්ලය සිද්ධ වෙලා තියෙන්නේ. ඊයට ඔහු වගකිව යුතුයි කියන කාරණය අවධාරණය කරන්නේ නැහැ. අද වෙනකොට විපක්ෂයේ සභාපතිත්වයේ දරන කමිටු වලින් පවා මේ කාරණයට යුක්තියක් ඉෂ්ට වෙන බවක් පේන්නේ නැහැ. ඒ හදන්නේ මාණ්ඩුවේ අවශ්‍යතාවය ඇත්ත වගකීම් හංගලා පහළ ඉන්න පහළම නිලධාරී ටිකකට පරිගණක ටිකකට මේකේ වරද පටලවන ක්‍රමවිරෝධීව කටයුතු කරපු පුද්ගලයන් තමයි මේකට වගකීම්. හැබැයි මුදල් කමිටුව අවම වශයෙන් ඒ නිර්දේශයවත් ලබලා දීලා නැහැ. මේ මූලික විමර්ශනය බොරු, මූලික විමර්ශන මණ්ඩලය බොරු.
1: පුනර්ජනනීය බලශක්තිය සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සංචාරක ව්‍යාපාරයේ සහ නිෂ්පාදනයේ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අංශවල ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කරන ලෙස වියට්නාම විවසායකයන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලංකා වියට්නාම් නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළා. දෙරට අතර අවබෝධතා දිවසුම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව දෙරට ජනාධිපති වරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
8: අපගේ දීපාරිත සබත්තාවල පරිණත භාවේ ශක්තිය සහ අනාගත විභවයන් පිළිබිඹු කරමින් දෙරට අතර දැන්ට පවතින රාජතාන්ත්‍රික සබත්තාවේ විස්තීර්ණ හවුල්කාරීත්වයක් දක්වා ඊළ නැන්වීමට ශ්‍රී ලංකාව වියට්නාමය අද දිනේ එකඟ වූ බව සිහිපත් කරනවා. මේ අපගේ දෙරට අතර ආර්ථික සහයෝගිතාවය ශක්තිමත් කිරීම සඳහා කාලෝචිත අවස්ථාවක් ලෙස අප දෙරටම සලකනවා. වර්ෂ 2030 වන විට දීපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා වැඩි කිරීම සඳහා ඉලක්කයන් අප සතුව පවතිනවා. වියට්නාම් ගුවන් සේවය සහ වියට්ජෙට් එයාර් ගුවන් සේවය විසින් කොළඹ සිට වියට්නාමේ හෝචිමින් සහ හැනෝ නගර අතර ගුවන් සේවා ගමන් මෙම වසරේ සිට ආරම්භ කිරීම තීරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව විශ්ෘතිය පළ කළ අතර ඒ සංචාරක ව්‍යාපාර නන්වාලීම සඳහා පමණක් නොව දෙරටේ ජනතාව අතර ශක්තිමත් අන්තර් පුද්ගල සබත්ත ඇති කිරීමටද හේතු වන බව මගේ විශ්වාසය. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය හා ඩිජිටල් පොදු යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල සහභාගිතාවයට ඇති අවස්ථා පිළිබඳව අප සාකච්ඡා කළා. අද වියට්නාම් රජය විසින් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක යූරියා සහ සුපර් ෆොස්ෆේට් පොහොර පරිත්‍යාගය සිදු කරන ලැබුවා. අප දෙරට අතර ආරක්ෂක සහභාගිතාව පිළිබඳ සාකච්ඡා කළා. කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා දෙරටේ පොදු කැපවීම අප නැවත තහවුරු කළා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන දෙකම තමන්ගේ විනාශකාරී ගැටුම් සහ භෞමික බේදී බෙදීමේ උත්සාහයන් ජයගෙන තිබෙනවා. අපේ දෙරටම ආසියාවේ නැගී එන සංවර්ධන වීම පවතින රටවල් වන අතර සමාන ඒක පුද්ගල ආදායමක් තිබෙනවා. දෙරටටම අභිමානවත් අනාගතයක් උදාකර ගැනීමට කටයුතු කිරීම උදෙසා අපි අත්වල් බඳ ගන්න බව සිහිපත් කරනවා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර මිතුදම චිරාත් කාලයක් දිනේවා.
1: මේ අතර වියට්නාමයේ සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා පුළුල් හවුල්කාරීත්වයක් දක්වා වැඩි දියුණු කරගන්නා බව වියට්නාම සමාජවාදී විදුහල් රජයේ ජනාධිපති ටෝ ලාම් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළා. වියට්නාමයෙන් උගතේතු උපාදම වන්නේ විෂය මූලික නීති පද්ධති වලට ගරු කළ යුතු බවයි වියට්නාම ජනාධිපතිවරයා කියා සිටියා. එවක පැවති බුධාභය රාජපක්ෂ රජයට එරෙහිව ආරම්භ වූ ගාලු මුද්‍ර අරගලයට වසර හතරක් පසුගිය මේ 9 වෙනිදාට සම්පූර්ණ වුණා. එහි අරගලයේදී මීට යහ තුවාල ලැබූ අයවලුන් සීපත් කරමින් සහ අරගලයට අදාළව විවිධ සැමරුම් සංවිධානය කර තිබුණා. අරගලයේ ක්‍රියාකාරී සමාජිකයන් පිරිසක් පසුගියදා කොළඹදී උත්සවයක් සංවිධානය කර තිබුව අතර ඊට කෙලින් අරගලයේ ක්‍රියාකාරීකෙකු විදර්ශන කන්නංගර මහතා මෙලෙස අදහස් පළ කළා.
9: නැවත කරලියට එනවා හාමල් රාජපක්ෂල දිලිත්ලා නේ සජිත් ප්‍රේමදාසලා මේ ත්‍රාඩ මේ ලුම්පන් මෝඩ මුග්ද හරි ජනතාව විසින් එළවල දාපු මේ පාලක පන්ති රාජපක්ෂ සහ රනිල් ඒගොල්ලෝ මේ එකම කට්ටිය දෙන්නම එකට ඉන්නේ ඒ නිසා මේ බලවේගවල නැවත හිසේස වීම නැවැත්වීම තමයි මම හිතනවා මේ අරගලේ ඊළඟ අදියර මේ ඇතිවෙච්ච ජනතාවාදී ආණ්ඩු මාරුව මෙතනින් යහට යා යුතුයි ලංකාවේ රාජ්‍ය නිලධාරි තන්ත්‍රය සහ ලංකාවේ ආර්ථික ව්‍යාපාරික බලය සහ ලංකාවේ සමාජ සංස්කෘතික ආකල්ප සහ ඒ ධාරා මෙන්න මේක වෙනස් කිරීමේ දිහාට පරාජිත දූෂිත බලවේගයන්ට නැවත හිස ඔසවන්න නොදීම ඒක මේ අපේ අරගලයේ ක්‍රියාකාරී සංස්කෘතියේ තියෙන මූලික දෙයක් උඩින්ම තියෙන දෙයක් එතකොට ඒකට මේ ආණ්ඩුවට විතර ආණ්ඩුවේ නැති අමතිවරු විතරක් ඒක කරන්න බෑ ඒ නිසා අරගලයේ මතවාදයක් යලි ස්ථාපිත කළ යුතුයි ඒ අරගලයේ මතවාදය තමයි මේ දූෂිත බලවේග විවිධ හස්තයන්ගෙන් නැවත කරලියට එනවා හාමල් රාජපක්ෂල දිලිත්ලා නේ සජිත් ප්‍රේමදාසලා මේ ත්‍රාඩ මේ ලුම්පන් මෝඩ මුග්ද හරි ජනතාව විසින් එළවල දාපු මේ පාලක පන්ති නැවත බලයට ආවෝ මම හිතන්නේ අපි මේ අරගලයේ සමරණයක නවත්තමු
1: මේ අතර අරගලයේ අතරතුර වී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරර මහතා ඝාතනයට ලක් වුණා එම ඝාතනයට වරදකරුවන් වී මරණ දඬුවමට නියම වූ කුන්තලයන්ගෙන් ඥාති උත්තර සකන් පසුගිය මේ 9 වෙනිදා කොළඹ දීමාදී හමුවකට එක් වුණා ඒ දීමාදීට අදහස් දක්වූ ප්‍රතිගාමී සමාජවාදී පක්ෂයේ නීතිඥ නුවන් බෝපගේ මහතා
6: මේ නමය අපි දන්නවා සිද්ධි ගණනාවක් ලංකා පුරා සිද්ධ වුණා ඒ සියලු සිද්ධි සිද්ධ වුණේ අරගලයට පහර දීමට විරුද්ධව දැක්වූ ප්‍රතික්‍රියාවන් විදිය. අරගලයේ පුරාවට කිසිම කෙනෙක් මිනීමැරුවේ නැහැ. කිසිම කෙනෙක් අපරාධ කරේ නැහැ. ඒකයි එකට ආදරේ අරගලයේ කිව්වේ. විශේෂයෙන්ම මේ කිසිම කෙනෙක් ඝාතනයක් කරා කියලා ඇසින්දුරු සාක්ෂියක් හෝ වෙන සාක්ෂියක් නැහැ. පර්යේෂණ සාක්ෂි මගින් නැත්තම් වීඩියෝ සාක්ෂි මගින් අදාළ සිද්ධිය සිද්ධ වෙච්ච ස්ථානයේ අවට ගැවසුණා කියන පදනම මත තමයි මේ ගොඩක් අය වැරදිකාරයෝ කරලා තියෙන්නේ මේ අයට යුක්තිය ඉෂ්ට කරන්න මේ අය අපරාධකරුවන් නෙවෙයි
1: මහජන ආණ්ඩුවක් ලෙස පහලට ධනය ගලාගෙන එන පියවර දිගටම ගන්නා බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග මාර්ග ඒදී ලාල්කාන්ත මහතා පවසනවා රටේ ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්නත් ජනතාවගේ ආර්ථික ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන්නටත් කටයුතු කරන බව කී ලාල්කාන්ත මහතා රජයේ ක්‍රියාත්මක කරන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලකැයි සඳහන් කළා වාරි මහිම අපේ උරුමේ ජාතික වැඩසටහන සමගාමීව එළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ බලස්ථාන්ත සාමාන්‍ය වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා
10: බලය ගිලීගේ ප්‍රභූ පන්තිය හොරකම් නිසා වංචා නිසා දූෂණ නිසා නඩු වැටලන නිසා අනිවාර්යෙන් ළඟ ඇතුළට පොලිමේ යන්න වෙන නිසා හොඳටම කලබල වෙලා තියෙනවා කලබල වෙන්න ඕන හැබැයි අපි නෑ කලබල දේශපාලඥයන්ට මොනවද බෙදාගත්තේ මේ අවුරුදු එකහමාර ඇතුළත තාම වාහනයක් නෑ මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න ඕන මන්ත්‍රීවරුකට වාහනයක් ඕන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු.
1: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හනින් ලබන සතියේ තමුණ බලාපොරොත්තු වෙන ආදිට සමුගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට.
0: සති අන්ත පුත් පසුබිම් පෙරම.
11: ඇඩිලෙඩ් ලක්හන
12: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලෙඩ් ලක්හන ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිත නැති ගීතය ඔබට ගෙනීමටයි. ඉතින් වෙන්ද වගේම අද දවසෙත් අපහිතවත් විජිත් කුමාරසිරිනත් මහතා සූදානමෙන් සිටිනවා මේ සතිය සඳහා ඔහුගේ තෝරා ගැනීම අපි සියලු දෙනා සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
13: නයන් පැරණි සිනමා චිත්‍රපටයක් වූ සුන්දර බිරිඳ සඳහා ලතා වල්පලගේ අයු ගීතයක් අද තෝරා ගැනීම. ගීත රචක W. Wilfred Silva. Sangeetya T.R. Papa.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වෙ සිටින්නේ ඇඩිලේඩ් ලක්කන ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අය බඳුමින්ද?
4: අය බඳුමින්.
3: දුමින්ද, අපිට වර්තමානයේ දකින්න ලැබෙනවා මේ ලංකාවේ මේ නැවතත් විශාල වශයෙන් වර්ෂාපතනය තියෙන බව. මොනවද ඒ පිළිබඳව අපිට දැනගන්න තියෙන තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයින් පහුගිය දින කිහිපයම ගෙවුණු දින කිහිපයම ගත වුණේ දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවලට අධික වර්ෂාපතනයක් පතිත වීමත් සමගම විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවට ඊසාන දිගින් පිහිටි ඒ ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් ඇතිවීමක් සිද්ධ වුණා. ඉතින් ඒ අනුව තමයි විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු මේ බොහෝ ප්‍රදේශ ලංකාවම ආවරණය වන විදියට බොහෝ උතුරු සහ උතුරු මැද ඇතුළු බොහෝ ප්‍රදේශවලට ඉතා කෙටි වේලාවක් තුළ අධික වර්ෂාවක් ලැබෙන විරියේ අවස්ථාවන් තිබුණා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම පොදුවේ මේ දිස්ත්‍රික්ක ගණනාවකටම ණය යෑමේ රතු නිවේදන නිකුත් කරලා තිබෙනවා. තවමත් ඒ නිවේදන නිකුත් වෙලා මේ ඉවත් කිරීමක් කරගෙන නැහැ. අද දවසෙන් පස්සේ, කියන්නේ හෙට සඳුදා දිනය පමණ වන විට මේ වැස්සේ අඩුවක් දක්නට ලැබෙන බව තමයි කාලකුණි විද්‍යා ඩිපාර්ට්මන්ට් කියන්නේ. මොකද ඒ අඩු පීඩන තත්ත්වය ඉන්දියාවේ ගොඩබිම දෙසට ඇදීමක් නිසා. කොහොම වුණත් පහුගිය ටිකේම විශාල වශයෙන් වැව් නැවත වාන් දැමීමට, ජලාශ වාන් දැමීමට පටන් අරගෙන තිබෙනවා. ඒ වගේම සුළු ගම් වතුර තත්ත්වයන් බොහෝ ප්‍රදේශවල ඇති වෙලා තිබෙනවා. ඒකම මේ නායෑම වාසනාවට එහෙම විශාල හානියක් සිද්ධ වෙන්නේ නැහැ මේ වර්ෂාව නිසා. මොකද දික්වා සුලි කුණාටුවෙන් අපි සෑහෙන දුරකට රටක් විදියට බැටකාලා තිබුණ තත්ත්වයක් තිබුණේ. ඉතින් කොහොම වුණත් මේකේ අර සුළු ගම් වතුර තත්ත්වයන් තමයි විශේෂයෙන්ම දක්නට ලැබුණේ. කොහොම වුණත් අවාසනාවන්ත ලෙස ජීවිත හතරක් පමණ හානියට පත් වෙලා තිබෙනවා. ඉතින් එකක් තරුණ ජීවිත, දෙකක් නැති වුණා මේ ඊයේ දවස් පෙරේද දවසේ. ඔවුන් ඇත්තටම මේ අමුණක මේ දිය නාන්න ගිහින් තමයි ඒක අනතුර සිද්ධ වෙලා තිබෙන්නේ. ඒක තරුණයෙක්ගේ උපන්දිනයේ දවසම තමයි ඒක සිකුරාදා දවසේ මේ ඛේදවාචකේ වෙලා තිබුණේ. කොහොම වුණත් මේ වන විට තරමක වර්ෂාපතනයේ අඩුවක් දක්නට ලැබෙනවා. ඒ වගේම හැබැයි ඩෙංගු අවදානම පවතින බවටත් රට පුරා විශේෂයෙන්ම වෛද්‍යවරු ප්‍රකාශයට පත් කරනවා. හැබැයි නැන් විශේෂයෙන්ම මේක මේ ඒ කියන්නේ අපිට දැන් මැයි මාසේ අග වෙනකොට නැවතත් වර්ෂාව බලාපොරොත්තු වෙන බවට සඳහන් වෙනවා. මොකද නිරිත දිග මෝසම පටන් ගන්න මේ මැයි මාසේ අග ඉඳලා ඉතින් බොහෝ දුරට වෙසක් කාලේ කාලය වෙන විට නැවතත් වර්ෂාව යම් මට්ටමකින් ඇදහැලෙයි කියලා තමයි වාර්තා
3: වෙන්නේ. දෙවින්ද, වගේම වෙනත් කාරණා හැටියට අපිට මොනවද ලංකාවෙන් දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරපෑගෙන නැයි. විශේෂයෙන්ම මේ වාහන ආනයනයේදී 30%ක තියෙන තීරුබද්ධ 50%ක අධිභාරයක්, ඒ කියන්නේ තව 15%ක් වැඩි කිරීමට රජයේ විසින් තීන්දු කරලා තිබෙනවා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ තීන්දු කරලා තියෙනවා. මොකද මේ දිනවල මේ වාහන ආනයනයේදී මේ 15%ක බදු වැඩිවීමක් සිද්ධ කරන්න මාස 3ක, කියන්නේ ඊයේ ඉඳලා තමයි, සෙනසුරාදා ඉඳලා තමයි ඒක පටන් ගත්තේ. ඊයේ දිනේදී ඉඳලා, කියන්නේ මැයි 15 ඉඳලා තව මාස 3කට තමයි මේක බලපාන්නේ. හැබැයි විශේෂයෙන්ම 2026 මැයි 15 හරි ඊට පෙර ණයවර LT නිකුත් කරලා තියෙනවා නම් ඒ වාහනවලට මේ අධිභාරය පැනවෙන්නේ නැහැ කියන කාරණාව තමයි විශේෂයෙන්ම සඳහන් වෙන්නේ. කොහොම වුණත් මේ නිසා දැනට පවතින වාහනවල, දැනට ගෙනල්ලා තියෙන වාහනවල මිල වෙනසක් සිදු වෙන්නේ නැහැ කියන කාරණාව තමයි විශේෂයෙන්ම සඳහන් වෙන්නේ. මොකද මේ මාස 3ක කාලයක් ඉදිරියට තියෙන මාස 3ක කාලයක් වාහන ගෙන්වීම අඩාල කිරීම, එහෙම නැත්නම් එය නවත්වා ගැනීමට කටයුතු කිරීම තමයි රජයේ පැත්තෙන් බලාපොරොත්තුවක් වෙන්නේ. ඉතින් ඕ අත්‍යවශ්‍ය කෙනෙකුට ඉන්නවා නම් මේ මාස 3 ඉවසන්නට බැරි නම් ඔවුන් තව 15% වැඩිපුර දීලා බදු ගෙවල තමයි මේ වාහන ගෙන්වීම කරන්න වෙනවා කියලා කියන්නේ. ඉතින් කොහොම වුණත් දැනට විශාල වාහන ප්‍රමාණයකට LC ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඒවා ගෙන්වීමට කිසිම බාධාවක් නොවන බව තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේ කාලය තුල, විශේෂයෙන්ම ඩොලර් එක ගත්තොත් එහෙම යම් ආකාරයකට ශ්‍රී ලංකාවේ නැවතත් සෑහෙන කාලයකට පස්සේ කියන්නේ රුපියල් 330 සීමාව ඉක්මවලා තියෙනවා. විශේෂයෙන්ම ගැණුම් මිල 323.753කුත් ඒ වගේම විකුණුම් මිල 331.715කුත් වගේ දක්වා ඉහළ ගිහිලා තියෙනවා. මේ 330 සීමාවට ඩොලර එක යෑම එතරම් ආර්ථිකයට හොඳ කරුණක් නොවන නිසා තමයි මේ යම් ආකාරයකදී ඩොලර් පාලනය කිරීමටත් මේ වාහන මොකද සියලු වාහන ගන්නෙමින් මේ ඇමරිකන් ඩොලර් වලින්. ඉතින් ඒ නිසා මේ ඩොලර් රඳවා ගැනීමේ එක් ප්‍රක්‍රමයක් විදිහටත් මේ කෙටි කාලීනව මේ වාහනවලට බදු පැනවීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම නයින් සඳහන් කරන්න ඕනේ පසුගිය සතියේදී මහින්ද රාජපක්ෂ මහත්මයා අල්ලස්ෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණියා. පැය කමාරක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමක් සිද්ධ කරා. ඉතින් එතනදී විශේෂයෙන්ම අර දිවිනසාගත් කපිල චන්ද්‍රසේකර යාබස් ගම් දිනුවට අදාළව ඔහු ප්‍රකාශයක් කරලා තිබුණා කියලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාට ලක්ෂ 600ක් ලබා දුන්නේ කියලා. ඉතින් ඒ කාරණාව ප්‍රශ්න කරන්න තමයි අල්ලස් කොමිෂන් මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ප්‍රකාශයක් සඳහන් කරේ. එතනදී ඒ ප්‍රශ්නේ ඇහුවාම මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා තියෙනවා එහෙම දුන්නනම් මම කොළඹින් ගියක් ගන්නවා කියන කාරණාව. ඉතින් ඒ අනුව දීර්ඝ කට උත්තරයකට අනුව අල්ලස් කොමිෂන් ඔහු පිටත් වෙලා ගියා. ඒ වගේම නයින් සඳහන් කරන්නට ඕනේ මාසික විදුලි පරිභෝජනය ඒකක 180ට වැඩි නම් ඒ අයගේ විදුලි ගාස්තුව 10%කින් ඉහළ නැංවීමට කටයුතු කරලා තියෙනවා. මේ සැප්තැම්බර් වෙනකන් මේ කටයුත්ත සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට සහ යම් ආකාරයකදී මේ විදුලි බිල 180ට වැඩියෙන් කටයුතු කරන කණ්ඩායමට මේ 10%ක විදුලි බිල වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ එකම නයින් සඳහන් කරන්න ඕනේ අර තවමත් ඕස්ට්‍රේලියාවට ඩොලර් මිලියන 2.5 යැවීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු තවමත් නැහැ. ඒකෙන් මුදල් කොටසක් ඇමරිකාවේ බැංකුවක තැන්පත් වෙලා තියෙන බවට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඒ අතරතුරම මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් මේ දුබයි සම්පාදකයෙකුට යවූ රුපියල් කෝටි 8ක මුදලක් නැවතත් හැකරුන් අතට පත් වෙලා තිබෙන බවට මේ වන විට තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ මුදල් ලැබිය යුතු විද්‍යුත් ලිපිණය නීති විරෝධීව භාවිතා කරමින් හැකරුන් මේ මුදල වංචා කළා කියලා තමයි තහවුරු වෙලා තියෙන්නේ. මේක මේ එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ මුදල් ඒකකවන දිරාම් වලින් ගෙවිය යුතු මුදලක් බවට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේකත් පුදුම සහගත තත්ත්වයක්. ඉතින් දෙවෙනි වතාවට තමයි මේ කාරණාව සිද්ධ වුණේ. ඒ වගේම ගම්පහ ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නමැත්තාව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අධිකරණයෙන් අවසර ලැබීමක් සිදු වුණා. මොකද මේ ගම්පහ ඔස්මන් කියන පුද්ගලයා පහුගිය කාලෙදී අර ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ඒ ගිනිඅවිය පිස්තෝලය ලබා දීම සම්බන්ධයෙන් තමයි ඔහු අත්අඩංගුවට ලබා ගැනීමක් සිදු කරනු ලැබුවේ. අසර්බයිජානයේ හිටපු සංවිලා හිටපු බතුවත්තේ චාමර කියන සංවිධානාත්මක අපරාධකරු ශ්‍රී ලංකාවට රැගෙන යාමට පස්සේ ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමට අනුව තමයි මේ ගම්පහ ඔස්මන් ගුණසේකර කියන තැනත්තාව 69 හැවිරිදි පුජ්‍යලයේ දේශපාලනයට සම්බන්ධ පුජ්‍යලයේ ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම නයන් සඳහන් කරන්න තෝනේ විශේෂයෙන්ම මේ දැසිල් රාජපක්ෂ මහත්මයාට අයත්ව තිබිච්ච මල්වානේ තිබිච්ච නිවාසය

0: එල්ල වෙනවා. මේ කණ්ඩායම ආණ්ඩුවට පක්ෂ අන්තර්විශ්වවිද්‍යාල විශේෂ බල මණ්ඩලයේ කණ්ඩායම තමයි මේ මේ කඳවුරුලාගෙන මේ ඉන්නේ කියන කාරණාව. විශේෂයෙන්ම පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ අන්තර්විශ්වවිද්‍යාල විශේෂ බල මණ්ඩලයේ කණ්ඩායම නෙවෙයි කියන කාරණාව ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඔය කාරණා තමයි නයන් පහුගිය සතිය තුල සිද්ධ වෙච්ච ප්‍රධාන කාරණා විතරක් කියන්නට වෙන්නේ.
1: දුමින්ද, මේ ඔබෙන් සමුගෙන මත්තෙන් පුංචි කාරණයක් අහන්න තුන. මේ දැන් ළඟ එන වෙසක් පෝයත් සමග සිරිපා වන්දනාව අවසන් වෙනවා. ඉතින් මම දන්නවා මේ පසුගිය සතියේ ඔබත් සිරිපා වන්දනාවට කරුණා කළා කියලා. දැනගන්න කැමති අපේ අසන්නන්ගේ දැනගැනීමත් සඳහාත් එක්ක, කොහොමද මේ සිරිපා වන්දනාව මේ දවස්වල?
0: ඔව් නෑ, මේ අන්තිම සති දෙක තමයි දැනට මේ සිරිපා කරුණාව සඳහා ක්‍රියාත්මක වෙන්නේ. විසක් පෝයෙන් ඒ සිරිපා කරුණාව අවසන් වෙනවා, විශේෂයෙන්ම මේ මාසේ මේ අන්තිම දින කීපේ. කොහොම වුණත් ගිය සතියේ ඇත්තම සෙනසුරාදා දවසේ තමයි අපි සිරිපා කරුණා කරේ හැන්දෑව හතමාට විතර. ඉතින් ආපහු පහුවෙන්ද ඉරිදා රාත්‍රි 11 මාර විතර වුණා. ඉතින් බොහොම සෙමෙන් ගමන් කරපු නිසා කොහොම වුණත් සාමාන්‍යයෙන් නයින් තවමත් ඒගෙන අර සාමාන්‍ය ගැන මුලදි තිබ්බට වැඩිය ඉතම ටිකක් කරුණා කරන පිරිස අඩු බවක් දක්නට ලැබුණා සාපේක්ෂව. ඒ කියන්නේ අපි ගියේ මේ පලාබද්දල රත්නපුර පාරෙන්, ඒ කියන්නේ රජමාවතේ තියෙන ප්‍රධාන සිරිපා මේ ඒ ඒ ඒ පාරෙන් ගියේ. ඉතින් ඒ පාරේ නම් අපිට කියන්නේ මිනිස් කියන්නේ වන්දනාකරුවන් ගමන් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 4-500ක් විතර වගේ තමයි ඒ පාරේ අපිට මුණ ගැහුම් විදිහට දක්නට ලැබුණේ. ඉතින් ඒකම හැටන් පාරෙත් මීට වැඩිය පිරිසක් වන්දනා කරනවා. සාමාන්‍ය මට්ටමෙන් ගත්තොත් දැන් එන්න අඩුයි. ඒ කියන්නේ දැන් මේ දිනවල එහෙම පහුගිය සතියේ ඇත්තරම ඉතා අධික වර්ෂාපතනයක් ඒ සමනල කන්දාස්සිත ප්‍රදේශයට පතිත වීම නිසා ඉතින් බොහෝ අඩු පිරිසක් තමයි සිරිපා කරුණාව මේ දිනවල දක්නට ලැබෙන්නේ.
1: දුබින්ද තප සමග සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුමු. ආයිබෝවන්.
0: ආයිබෝවන්.

ඉතින් තවත් වැඩසටහනක අවසානයටයි අපි මේ පැමිණ තිබෙන්නේ. ඉතින් මං හිතනවා අද දවසෙත් ඔබ අප සමග ගත කළ මේ හෝරාව සුන්දර හෝරාවක් වෙන්නට ඇතේ කියලා. ඉතින් අද ඔබ වෙත ගෙනෙන වෙසක් ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනා පවත්වනු ලැබේ පූජ්‍යපාද තිබ්බටිගොඩ විසුද්ධි රත්නම් ස්වාමින් වහන්සේ විසින්. ඉතින් ඒකම අපි මතක් කරන්නට කැමති මේ වෙසක් වැඩසටහන් මාලාවේ විශේෂයෙන්ම ඇඩිලේඩ් පුරවරේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ආශ්‍රිත වෙසක් වැඩසටහන 30 මැයි මාසේ 30-31 යන සතියන්තයේ පැවැත්වෙනවා. විශේෂයෙන්ම මැයි 30 වෙනිදා උදෑසන 8:30 සිට වෙසක් සිල් වැඩසටහන විහාරස්ථානයේදී පැවැත්වෙනවා ක්‍රේෆස් වල. උදෑසන 10:30 විශේෂ පිණ්ඩපාත සාංගික දක්ෂිණාව පැවැත්වෙනවා කියලත් අපිට සඳහන් කරලා තිබෙනවා. සවස 6:30 සුපුරුදු පරිදි වාර්ෂිකව පැවැත්වෙන දුන් තෙල් බත් දන්සල ඇතෙල්ස්ටන් ප්‍රයිමර් ස්කූල් එකේ පැවැත්වෙනවා කියලත් අපිට දැනගන්නට තිබෙනවා. ඒකම මැයි මාසේ 31 වෙනි ඉරුදින සවස 5:00 පහන් පූජාව සහ සත්බුදු වන්දනාව සිදුවෙනවා. සවස 7:30 වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයත් ඒ වගේම ඉන් අනතුරුව පාන් දන්සලත් ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ආශ්‍රිතව සිදුවෙන බව අපිට දන්වා තිබෙනවා. ඉතින් මේ සියලු දේත් මං හිතන්නේ ඔබට සම්බන්ධ වෙලා විශේෂයෙන්ම පින් වැඩෙන පින්කම් මාලාවකට එකතු වෙලා දන්සලේ ආහාර රස විඳින්න පුළුවන් අන්න සතියන්තයක් මේ මාසේ අවසාන සතියන්තය. ඉතින් අදත් අප සමග එකතු වෙලා මේ විශේෂයෙන්ම වෙසක් මාසයේ සිදු කෙරෙන එම ධර්මදේශනා මාලාව අද දවසේ ධර්මදේශනාව මං මතක් කළ ආකාරයට සිදු කරනු ලැබුවේ පූජ්‍යපාද තිබ්බටිගොඩ විසුද්ධි රත්න ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන්න කැමැති. ඒ වගේම පුවත් පසු විපර මත ගෙනාවා නිරෝධ කාර්ය වසම් සිතරදි ගීතෙන් අප පිනොවේ අප හිතවත් විජිත් කුමාර සිනත් මාතා ලංකාවේ සිට නොදුරුමානී විශේෂාංගේ හරහා අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග ඔබ යාලින්දේ තවත් රාත්‍රියක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙනෙනටයි මේ අවසර පතන්නේ. මම නයන් පෙරේරා. සිරු දිනාටම සූදායක සතියක්. අයිබෝවන්.